0: වරමුණක් සාතික වශයෙන් දෙරේක වශයෙන් පාදයෙන් තේරවලු කොන්ටිෂන් ඔබලියක වර්තනා උසන් අතිවාර දෙරේක වශයෙන් වරිනා දුරන අලවසයිනේ තේ සම්බන්ධා නෙමි තුකේ ලොක්නෝහි 15 මිනිට් ආතය ගන්නා ඒ කොන්ට සම්පූර්ණ ડિસ્ટન્સ මාසපොක පොතන උන හොස්පිටල් සමරේ මොනිටර් බයිස් කොල්නේ තම්පර වලදී 15 මිනිට් සම්පූර්ණ සම්පූර්ණ තියෝ වරු වන්දා කොන්ටි හොස්පිටල් සමරේ 15 මිනිට් ආතය ගන්නා පුයින් තමයි කොරුට්
1: सही व्यक्ति दौड़े अस्पताल जान पड़ा अथवा साधन में प्रयोग कर जति सक्दो जान अस्पताल ले जाने प्रभावकारी
0: प्रभावकारी के हिसाब से बिरामी आपके जानू हिड़े दौड़ा नजिक
1: सम्पूर्ण आयोजित दर्शन भएका एक भएकालाई धन्यवाद भन्न चाहन्छु। यो सबै आजलाई जीवन रक्षाको